ශිෂ්‍යසින් රාගා මැතිමාවති සටු ආදිතාලා කම්බුස්තුබයි ත්‍යාගරාජා විනායකුනි